අලංකාරයි. වහින වෙලාවට මොකද කඳු අතරින් මීදුම පාත් වෙලා ඒ වැහි අන්ධකාරයේ ඩනේඩින් වලටම ආවේනික වූ රුවක් සුවඳක් දර්ශනයක් ඇති කරනවා. ලංකාවෙත් එහෙමයි. ඉතින් ඇත්තටම අනුරාධපුරේ වගේ නගරයක් ගත්තොත් පායනකොට තමයි ලස්සන. නුවර වගේ නගරයක්, නුවර එළිය වගේ නගරයක් ගන්නකොට, මහවැස්සක් හෝ මදවැස්සක් වැඩෙනකොට තමයි ලස්සන. කඳු අතරින් වලාකුළු පහත් වේගෙන එනකොට ඒ දැනෙන ඒ පෙනෙන සිතුවම දැන් සිතට දැනෙන දේ හරිම චමත්කාර ජනකයි. කඳු අතරේ බැඳී මීදුම් පටල සේ පියඹා යන්නේ අපගේ යාලේ. තැවුල් නිවාගමු නිම්තෙර නොබලා මිලාන වී යන අපගේ කාලේ කියලා කිව්වේ ආත්මා ලියනගේ. ඉතින් හරිම අපූරු ගායකෙක්, 80 දශකයේ අගභාගයේ කල එලි බැට. අහමු ඔහුගේ ගීත කිපය.